මෙලාව හතක් පසු විනාඩි 37යි මේ ඔබ එක්ක සිටිනේ ටොගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරණාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් අහලා එවනවා මන්දාරම ගැන කතා කරන්නේ නැද්ද කියලා. මන්දාරම ගැන කතා කරන්නට ඕනේ. මන්දාරම ගැන කතා කරන්නට වැඩසටහන් කීපයක්ම ඉදිරියට පෙළගස්වලා තියෙනවා. ඉතින් අද නෙමෙයි කොහොමද මුත ඉතින් මන්දාරම ගැන නොකිය බෑ. හරියටම මීට දවස් 10කට කලින් මන්දාරම වේදිකාගත වුණා. මන්දාරම කියන්නේ ඩනෙඩින් නගරයේ එළිදුටුව මහා ගී සමුච්චයක්. ඉතින් ගීතයන්ට උපරිම සාධාරණය ඉටු කරමින් එහි කවර් වර්ෂන්ස් ටික ගායනා කරා ඩනෙඩින් වලින් සොයාගත් එහෙම නැත්නම් මේ පිපෙන කැකුළු ගායක පරපුරක්. ඉතින් හරිම අපූරුවට තිබුණා. ඇසූ ඇසූ දනන් බැලූ බැලූ දනන් බොහෝ පැසසුම් අප වෙත ගලා එව්වා මන්දාරම ගැන. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මන්දාරම තමත් පුළුල් ප්‍රේක්ෂකාගාරයක් වෙත යොමු කරන්න, ප්‍රේක්ෂකාගාරයකට දායාද කරන්න. එතෙක් බලා සිටින ඉතින් බොහෝ කතාබහට ලක් වූ ගීතයක් තමයි මන්දාරම වෙටතරන්නේ. මෙන්න මේ ගීතය ආසයි මම පියාඹන්න චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඉතින් එවකට යම් තාක්තුරට නවක ගායක අමිල පෙරේරා විසින් ගායනා කර මහේෂ් දෙනිපිටියේගේ සංගීතයට ගායනා කළ මේ ගීතය මන්දාරමේ ගැයුවේ සහන් බණ්ඩාරයන් විසින්. එයට අමුතුම හැඩතල එකතු කරමින්, අමුතුම නෙමෙයි මියුරුම හැඩතල එකතු කරමින් කිව්වොත් නිවැරදි. එහෙනම් ඉතින් අහලා බලමු මේ මන්දාරමේ ගැයුණු ගීතයේ මුල් ගීතය.

කාලය කෙමෙන් කෙමෙන් ගත වීගෙන ගිහිල්ලා ඉතින් විනාඩි 50ක්ම ගෙවි ගිහින් වැඩසටහනෙන් කොහොම නමුත් ඉතින් සුපුරුදු පරිදිම මේ වෙලාව වෙනකොට ඔබෙන් සමුගෙන යන්නට වෙනවා කැමති වුණත් අකමැති වුණත් ඒ තමයි ජීවිතේ හැටි ඉතින් අදට එසේ සමුගෙන ගියත් ලබන සතියේ මේ වෙලාවටම ඔබ හමුවීමට වර්ධීම එනවා නිකම්ම නෙමෙයි මියුරුතම ගීත සමුච්චයකුත් රැගෙන බොහෝ විට සහෘදේකුගේ සහෘදේකු ප්‍රිය කරන සහෘදේකුගේ මතකාවර්ජනය සිදු කරන ගීත සමුච්චයක් වෙන්නට පුළුවන් ලබන සති

වැඩ සටහන ඉතිං උත්සාහ දරනවා අප සමඟ පෙළ ගැසී සිටින මැදිරියට පැමිණෙන්නට බලාපොරොත්තුවෙන් සිටින සහෘදයෙකු හෝ සුහදිනියක් සමඟ සහෘදයාමය එහෙ නැත්තම් එසේත් නැත්තම් සුහදිනියාමය ඔබ සමඟ ගත කරන්නට නිකම්ම නෙමෙයි සහෘදයා හෝ සුහදිනියක සුහදිනියගේ ප්‍රියතම ගීත පොකුරක් රැගෙන සමහර විට ඔහුගේ මතකයන් ඔබගේ මතකයන් සමඟ සමපාත වෙනවා ඇති. එසේනම් අදට ඔබෙන් සමුගෙන යන්නම් මේ සුන්දර රාත්‍රියේ නැවතත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන්. හිටින් එළඹෙන සතිය ඔබට සුවදායක සුපැතුම් ඉටුවන සතියක් වේවායි ඉත සිතින් පතනවා. ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුවදායි රාත්‍රියක් වේවායි පතමින්. නිකම්ම නෙමෙයි සමුගෙන යන්නේ ඔබ සමහර විට නොඇසූ ගීතයක් සමගින්. ඇතරම මේ ගීතය නවක ගායිකාවක නවක ගීත රචිකාවියකගේ ඒ වගේම නවක ගායකයෙකුගේ ගීතයක්. ඉතින් ගීතය ඉතාම අපූර්වයි. මේ ගීතයත් ගීතයක් බවට පත් උනේ උදුලා පද්මාවතී කිවිඳියගේ සඳ එළිය කළුවරයි කවි පොතෙන් තමයි තෝරාගෙන ගීතයක් බවට පත් කළ තිබුණේ. එසේනම් ලෝම සුවිසල් ගඟක් වී මුහුද සොයමින් ඇදෙනවා, එක් ගඟ ඉවුරේ මලක් වී සොඳුරියේ මම පිපෙනවා.

0: එළ කලාකෙත අස්වැද්දූ මියුරුගේ සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවට එනතුරු ඔබට
1: Free FM 89.0. We're different from the rest.

මෙලාව හත පසුවේ විනාඩි 37යි මේ ඔබ එක්ක සිටිනේ ටොගෝ ඇක්සස් රේඩියෝ FM 105.4 ඔස්සේ ඔබ වෙත ගෙනෙන සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. ඉතින් අහලා එවනවා මන්දාරම ගැන කතා කරන්නේ නැද්ද කියලා. මන්දාරම ගැන කතා කරන්නට ඕනේ. මන්දාරම ගැන කතා කරන්නට වැඩසටහන් කීපයක්ම ඉදිරියට පෙළ ගස්වලා තියෙනවා. ඉතින් අද නෙමෙයි කොහොම නමුත් ඉතින් මන්දාරම ගැන නොකිය බෑ. හරියටම මීට දවස් 10කට කලින් මන්දාරම වේදිකාගත වුණා. මන්දාරම කියන්නේ ඩනෙඩින් නගරයේ එළිදුටුව මහා ගී සමුච්චයක්. ඉතින් ගීතයන්ට උපරිම සාධාරණය ඉටු කරමින් එහි කවර් වර්ෂන්ස් ටික ගායනා කරා ඩනෙඩින් වලින් සොයාගත් එහෙම නැත්නම් මේ පිපෙන කැකුළු ගායක පරපුරක්. ඉතින් හරිම අපූරුවට තිබුණා. ඇසූ ඇසූ දනන් බැලූ බැලූ දනන් බොහෝ පැසසුම් අප වෙත ගලා එව්වා මන්දාරම ගැන. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මන්දාරම ඉතාමත් පුළුල් ප්‍රේක්ෂකාගාරයක් වෙත යොමු කරන්න, ප්‍රේක්ෂකාගාරයකට දායාද කරන්න. එතෙක් බලා සිටින ඉතින් බොහෝ කතාබහට ලක් වූ ගීතයක් තමයි මන්දාරම වෙට තරන්නේ. මෙන්න මේ ගීතය ආසයි මම පියාඹ

වන්න චිත්‍රපටයට තමයි මේ ගීතය ඇතුළත් වුණේ. ඉතින් එවකට යම් තාක් දුරට නවක ගායක අමිල පෙරේරා විසින් ගායනා කර මහේෂ් දෙනිපිටියේගේ සංගීතයට ගායනා කළ මේ ගීතය මන්දාරමී ගැයුවේ සහන් බණ්ඩාරයන් විසින්. එයට අමුතුම හැඩතල එකතු කරමින්, අමුතුම නෙමෙයි මියුරුම හැඩතල එකතු කරමින් කිව්වොත් නිවැරදි. එහෙනම් ඉතින් අහලා බලමු මේ මන්දාරමී ගැයුණු ගීතයේ මුල් ගීතය.

කාලය කෙමෙන් කෙමෙන් ගත වීගෙන ගිහිල්ලා ඉතින් විනාඩි 50ක්ම ගෙවි ගිහින් වැඩසටහනෙන් කොහොම නමුත් ඉතින් සුපුරුදු පරිදිම මේ වෙලාව වෙනකොට ඔබෙන් සමුගෙන යන්නට වෙනවා කැමති වුණත් අකමැති වුණත් ඒ තමයි ජීවිතේ හැටි ඉතින් අදට එසේ සමුගෙන ගියත් ලබන සතියේත් මේ වෙලාවටම ඔබ හමුවීමට වර්ධීම එනවා නිකම්ම නෙමෙයි මියුරුතම ගීත සමුච්ඡයකුත් රැගෙන බොහෝ විට සහෘදේකුගේ සහෘදේකු ප්‍රියකරන සහෘදේකුගේ මතකාවර්ජනය සිදු කරන ගීත සමුච්ඡයක් වෙන්නට පුළුවන් ලබන සතියේ වැඩසටහන ඉතින් උත්සාහ දරනවා අප සමග පෙළ ගැසී සිටින මැදිරියට පැමිණෙන්නට බලාපොරොත්තු වෙන සිටින සහෘදේකු හෝ සුහදිනියක් සමග සහෘදයාමයේ එහෙ නැත්තම් එසේත් නැත්තම් සුහදිනියාමයේ ඔබ සමග ගත කරන්නට නිකම්ම නෙමෙයි සහෘදයා හෝ සුහදිනියක සුහදිනියගේ ප්‍රියතම ගීත පොකුරක් රැගෙන සමහර විට ඔහුගේ මතකයන් ඔබගේ මතකයන් සමග සමපාත වෙනවා ඇති එසේනම් අදට ඔබෙන් සමුගෙන යන්නම් මේ සුන්දර රාත්‍රියේ නැවතත් ලබන සතියේ ඔබ හමු වෙන බලාපොරොත්තුෙන් හිටින් එළඹෙන සතිය ඔබට සුවදායක සුපතම් ඉටුවන සතියක් වේවායි ඉත සිතින් පතනවා ඒ වගේම අද රාත්‍රිය ඉතාමත් සුවදායි රාත්‍රියක් වේවායි පතමින් නිකම්ම නෙමෙයි සමුගෙන යන්නේ ඔබ සමහර විට නොඇසූ ගීතයක් සමගින් ඇතරම මේ ගීතය නවක ගායිකාවක නවක ගීත රචිකාවියකගේ ඒ වගේම නවක ගායකයෙකුගේ ගීතයක් ඉතින් ගීතය ඉතාම අපූර්වයි මේ ගීතයත් ගීතයක් බවට පත් උනේ උදුලා පද්මාවතී කිවිඳියගේ සඳ එළිය කළුවරයි කවි පොතෙන් තමයි තෝරාගෙන ගීතයක් බවට පත් කළ තිබුණේ එසේනම් ලෝම සුවිසල් ගඟක් වී මුහුද සොයමින් ඇදෙනවා එක් ගඟ ඉවුරේ මලක් වී සොඳුරියේ මම පිපෙනවා

0: ඒ ඔබ දැහන් ගත වූයේ ඔටාංගෝ ඇක්සස් රේඩියෝ වෙතින් ඔබ වෙත පිරිනැමුණු සත්සරරාව මියුරු ගීතාවලිය සමගයි. හෙළ කලාකෙත අස්වැද්දූ මියුරු ගී සමුච්චයෙන් බිඳක් රැගෙන තවත් සද්දිනකින් ඔබ හමුවෙමු.
1: Tuia Nā Reo Otehapori, Free FM 89.0.